Ayubovan, welcome to another edition of Lung Confusion on Alive 90.5. Lung Confusion hi tawat sanskaranayakata on Alive 90.5. Mama adat oba samawa sadarein piligannawa. Mama Pam Rajapaksa. Lung Confusion kiyanne ape sundara ratawana Sri Lankawe itihasaye mataka mawata sihipat karana gaman karana sthanayak. පැරණි කාලේ වගේම නූතන කාලේ සංගීත බයිලා අමතක නොවන ගීත අහන්න පුළුවන් එකම තැන මෙතන තමයි. අද මම ඔබට වොලි බැස්ටියන්ගේ අපේ බයිලා රජාගේ ඔරිජිනල් හයි හුයි බබියාචි සංගීතය හොයාගෙන තියෙනවා. ඒ ට්‍රැක් එක මම අන්තිමට ප්ලේ කරන්න. ඉතින් විවේකීව ඔබ වෙනුවෙන්ම විශේෂයෙන්ම සකස් කරන ලද මේ සංගීත රසංගය වෙනද වගේම අදත් රස විඳින්න කියලා මම ඔබට ආදරයෙන් ආරාධනා කරනවා. පටන් ගන්න නොයෙල් රණසිංහ අපේ ශිරෝමි ෆර්නැන්ඩෝගේ මාමා. අපි දෙදෙනා followed by Wayo අම්මා කියලා හරිම ලස්සන සිතුවා. When we come back, more from the Lung Confusion Singhala Sindhu treatment.

0: හැටපහට වැඩි ස්වසන ඔබ වයස 65ක් හෝ ඊට වැඩිද මෙම ශ්‍රීත ශෘතුවේදී බරපතල රෝගාබාධ වලින් ඔබව සහ අන් අයව ආරක්ෂා කර ගැනීම සඳහා එන්නත් ලබා ගන්න ඔබට ගැළපෙන එන්නත් පිළිබඳව ඔබේ වෛද්‍යවරයා හෝ ඖෂධ වේදියා සමග කතා කරන්න
1: Alive 90.5 Lung Confusion with Pammy.
2: Now on Alive 90.5 FM.
3: ඉතාම වැදගත් දිනයක් එනවා ලබන අඟහරුවාදා අගෝස්තු 8 වෙනිදා ඔස්ට්‍රේලියාවේ සෙන්සස් ඩේට් එක. ඒ කියන්නේ අපි කී දෙනෙක් මේ ඔස්ට්‍රේලියාවේ ඉන්නවද මොනවද අපේ ජීවන තත්ත්වය ජීවන රටාව කියන එක පැහැදිලිව සලකුණු කරගන්න. ඉතින් ඔබත් එය මතක තියාගන්න ඔන්ලයින් කරන්න පුළුවන් මේ දවස්වල 11 වෙනිදා ඒ සංගණන සේවාව සම්පූර්ණ කර ඔබ ශ්‍රී ලංකාවේ සිංහලයකු බව පැහැදිලිවම සලකුණු කිරීමට මතක තබා ගන්න. අවත් ලංකාවේට වැදගත්ම ඉවෙන්ට් එකක් මේ සිඩ්නි වල පැවැත්වෙනවා අගෝස්තු 17 වෙනිදා උදේ 9:00 ඉඳලා සිඩ්නි වල Invest Sri Lanka Investor Forum Sydney. ඒක තියෙන්නේ Sheraton Grand Sydney Hyde Park Hotel, Hyde Park Room එකේ. විස්තර සඳහා High Commission එකට කතා කරන්න. එහෙම නැත්නම් තාරක අමරසේන හරි ශානිකා රාමනායක හරි වෙත call එකක් දෙන්න. මේක organized by the Securities and Exchange Commission of Sri Lanka in collaboration with the Sri Lankan government iti meka bohoma wedagathwana useful wena deyak ape lankawae me australiawae purawasiyanta puluwannang utsaweta sahabhagi wenna agosthu 17 wenida ude 9:00 indala

0: ඉන්ෆ්ලුවෙන්සා ඔබේ වාර්ෂික උණ එන්නත බරපතල රෝගාබාධ වලින් හොඳම ආරක්ෂාව ලබා දෙයි. අදම ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ ෆාමසියෙන් ඔබේ උණ එන්නත වෙන් කරවා ගන්න. healthdirect.gov.au/nswfluvaccine with a PVSN.
1: The Hills to Hawkesbury Community Newspaper is a family-owned and operated free community magazine. 10,000 copies are printed every fortnight and delivered to 75 different locations across the Hills and Hawkesbury areas. If you're unable to pick up a printed copy, there is free online access at hillstohawkesbury.com.au plus the newspaper's social media sites. The Hills to Hawkesbury team's aim is to inform, involve and inspire, which is why partnering with Alive 90.5 makes perfect sense. Station sponsor.
2: Thanks for listening to the best in community radio, Alive 90.5.
3: Lung Confusion with Pammy.
4: Now on Alive 90.5 FM.
5: ඔස්ට්‍රේලියාවේ මේ සංගණන දත්ත වෙනුවෙන් තාමත් දැඩි නීති පදවලා තියෙනවා මේ වෙනකොට. ඒ ජන සහ නිවාස සංගණනයේදී සෙන්සස් ඒ ලබා ගන්නා පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය 100%කින්ම තහවුරු කරන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යාංශය ඒ කියන්නේ ඔස්ට්‍රේලියන් බ්‍යුරෝ ඔෆ් ස්ටැටිස්ටික්ස් සහතික කරලා තියෙනවා. ඒ සංගණන පත්‍රිකා මගින් එකතු කරගන්නා පුද්ගලයන්ගේ නම් ලිපින සහ අනෙකුත් පෞද්ගලික දත්ත කිසිදු හේතුවක් මත පොලිසියට ආගමන විගමන නිලධාරීන්ට හෝ වෙනත් කිසිදු රජයේ දෙපාර්තමේන්තුවකට ලබා නොදෙන බවත් ඒ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහන් කරලා තියෙනවා. ඉතින් බය නැතුව ඔබේ විස්තර සඳහන් කරන්න ඔබ ලංකාවේ කෙනෙක් හැටියට මාස 18කට පසුව ඒ කියන්නේ ලබන අවුරුද්දේ 2028 පෙබරවාරි වන විට සම්පූර්ණයෙන්ම ඒ පුද්ගලයන්ගේ නම් දත්ත සංගණනයෙන් විනාශ කරලා දමනවා කියලත් අපිට කියලා තියෙනවා. කෙසේ වෙතත් යම් පුද්ගලයෙකුට අවශ්‍ය නම් තමන්ගේ තොරතුරු වසර 99ක් යනතුරු ආරක්ෂකව තබා ගැනීමට ටයිම් කැප්සියෝ විකල්පයක් තෝරගන්න පුළුවන්. ඉතින් අපි තව සින්දු කීපයකට සවන් දීලා බලමු.
4: Looking to stay connected with the Hills Shire? Discover Hills.Sydney, your go-to digital magazine for local news, politics, events and community stories. Whether you're a local business aiming to reach a wider audience or eager to stay informed, Hills.Sydney is your platform. Advertise with us and be part of a thriving digital community. Visit www.hills.sydney today. Hills.Sydney, where community comes to life. Station sponsor.
6: Conversando con Luisa es donde la cultura, la música y la conversación nos unen. Acompáñame en Alai 90.5 FM todos los martes de 10 a 12 del mediodía mientras conectamos comunidades a través de historias reales y conversaciones poderosas con una perspectiva local y global, desde voces que inspiran y cautivan hasta historias que nos unen. Celebra la diversidad y sé parte de la conversación.
3: This is Lung Confusion with Pammy Rajapaksa.
4: Taking you back to Sri Lanka and giving you a Sri Lankan radio experience.
3: The type of music you can listen to with a perfect cup of Sri Lankan tea.
4: This is Lung Confusion with Pammy Rajapaksa.
3: On Alive 90.5 FM.
7: Dive into the latest news with Oz Arab Media. Your premier destination for the latest events, captivating stories, and rich insights from the Arab world and Australia. Stay informed, inspired, and connected. Download the app or tune in to our platforms today. Oz Arab Media, bridging cultures, connecting communities.